වසන්තය ඉතිං උපමා වෙනවා ආදරයට. ආදරේ මිරහවත් මේ විදිහට ඉතිං වසන්තයෙන්ම පටන් ගන්න වෙලාවක් තියෙනවා.

පොළොව මත ඇවිද යන විට අහස බිම බලන් දකින්වා විය හැකිය මසිත කවි ලියන අයුරු. හිරු එළිය පෙනෙන්නේ මා කවිය ලියූ මොහොතේ සඳ කිරණ විහිඳුනොත් මගේ කවිය සැඟවෙයිද? මලානික සඳ එළිය යට දිලෙන ඒ මුහුණ කඳුළු බිඳු නොසලමින් බලාගෙන ඉන්න විට මසිත ලියූ රස කවිය අහස උදුරන් යද්දී මගේ දෙනෙත් බොඳු වෙලා එල්ුණා මං අහසේ. DMA ගුණවර්ධන නවසීලන්තේ අපි කවිසරණියේ WhatsApp සමූහෙන් තමයි ඒ අපූරු පදපෙළ උපුටාගත්තේ.

සතියේ මැද දවස බදාදාවේ කාන්සියක් මාන්සියක් දැනෙන වෙලාවක ඉතින් මේ විදිහට සංගීත කණ්ඩයක් එක්ක ගීතයක් එක්ක දැහැන් ගත වෙන්නට පුළුවන් නම් ඒ කාන්සිය මාන්සිය නිවියයි. ඉතින් විශේෂයෙන්ම ඔබ මේ අපතෝරණ ගීත අයත් කාලයට ඒ කියන්නේ 1970-80 දශකයන්ට අයත් නම් දරුවෙකු වැඩිහිටියෙකු දරුවෙකු හෝ වේවා වැඩිහිටියෙකු හෝ වේවා ඉතින් ඔබව රැගෙන ආවි මේ ගීත අතීතයට ඔබේ මතකයන් අවදි කරાવી මේ ගීත වලින් ඔබේ අතීතයේ මතකයන් මියුරු මතකයන් වෙන්නත් පුළුවන් අමීරි මතකයන් වෙන්නත් පුළුවන් නමුත් සෑම මතකයකම තිබෙනවා ගත යුත්තක් සුන්දර බවක් අවසානයේදී විශේෂයෙන්ම මේ ගීතත් එක්ක බැඳුණු ඉතින් සත්සරාව තුලින් ඔබ වෙත අපගෙන එන්නේ ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ ඒ කාලේ කිව්වේ 1970-80 දශකයේ ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ බිහි වුණු විශිෂ්ටතම ගීත ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ වැදි ගීතයටත් හිමිවන්නේ බොහොම වැදගත් ස්ථානයක් ශ්‍රී ලංකාවේ බොහෝ ගීත තියෙනවා මේ වැදි ගී ඇසුරින් දැනුණු

වෙලාව පස්වරු 7:24 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සෙස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. කතා කරමින් සිටියේ වැඩි ගීත, එහෙම නැත්නම් ආදිවාසීන්ගේ ගීත ඇසුරින් ආදිවාසීන්ගේ සමාජයේ ඒ සමාජයේ චර්යාවන් ඇසුරින් බිහි වුණු ගීත ගැන. ඉතින් ඒ කාලෙක 6 පෙරකුම්බ රජුගේ අන්තක්පුරේ සිටියායි කියනවා වැඩි විස්සක් මේ වැඩි එහෙම නැත්නම් ආදිවාසි ජනතාවට ඒ කොට්ටාෂයට අයත් කාන්තාවක් විසවක් විදිහට ඉඳලා තියෙනවා. 6 පරාක්‍රමබාහු රජුරුවන්ගේ රජතුමාගේ අන්තක්පුරයේ. ඉතින් මේ බිසවට දරුවෙක් සිටියාලු. ඉතින් ඇය මේ දරුවා නැලවීමට මේ ආදිවාසීන්ගේ නැත්නම් මේ වැඩි ජනතාවගේ වැඩි නැලවිලි ගීත භාවිතා කරා කියලා ඒ ගීත අප්‍රසිද්ධ සාහිත්‍යයේ තිබිලා තියෙනවා. ඉතින් ඒ සුරින් ඉතාමත් මියුරු ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා. ආචාර්ය පණ්ඩිත WD අමරදේවයන් සහ සමිතා එළඳදී මුදුන් කුටුව විසින් ගැයෙන ඉතින් මේ ඒ ගීතය

වෙලාව පස්වරු 7:40 විනාඩි 41යි මේ ඔබ එක්ව සිටින්නේ Otago Access Radio FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි ප්‍රබුද්ධ සේකර පිටුවෙන් උපුටා ගන්නවා තවත් අපූරු පද පෙළක් රචනය ඉන්දිකා දුවන සිත දෙස පැත්තකට වී බලා ඉන්න සිත බැඳෙන හැටි බැඳිලා විඳින හැටි සිත බිඳෙන හැටි බිඳලා බිඳිලා විඳවන හැටි ගුගුරන අහසසේ කෝපයෙන් පුපුරන හැටි කුණාටු මුහුදසේ ශෝකයෙන් වැළපෙන හැටි නිසල විල් දියසේ හිටි ගමන් නිශ්චල වන හැටි හඳ පහන් රයක්සේ සෙනෙහසින් පිරෙන හැටි මේ සිත ඔබට නොවේ පැත්තකට වී බලාගෙන ඉන්න ප්‍රබුද්ධ සේකර පිටුවෙන් උතුරා ගන්න උපුටා ගන්නී ඉන්දිකාගේ සංකල්පනාව